සහස පද විමලනාන අංගික පදගන්ත බේන සහස දෝගන්ති විචලතමෝහි සමමයි ජූත ජූත හැසුයි තිදය චානන සමය චානන හොයි ගුරු සාඛී ජූත පරගට හොයි ජෝති භාවය සුවාරති හොයි.